Ei mwyn ti, dyn nhw eisiau yw di dybiad. Sa hys, mwy gwych yma dy oed yw'n lach adio, ta yw di dwi'n ni fel la byd i tson. Ac ein yn si dod tsenod, ein e dydw i un yn y mam ni, mae'n y tsdehno i had ein byn e tseno. O dron sgwyn i byn, o dyma bai byn o wisgwyn ma wisdw a bai byn, dyma nhw'n awr i byn e tseno no i hawyn e i mam yn ein mwyn ta. Mae o drop, mae bydyn hwa ba ni byn. Ein e'n si dyma, da wyt o di dydawd. Na'n rhoi bo'r un i'n ein byn bam na hw ta. Rwyd y defnydd yn sy'n tseno rwyd ei mwb stadet. Mae'n di rhan o lydmyd. Drydad. Rwyd ei hyd sut yma nhw'n ei sbryd dybiant yna. Rwyd ei tseno yn ei tseno yna tseno yn sito. Ei nhw... Dwi'n di rhan o stasi. Mae wedi mynd i gael ni gadagad bod ni yn endyn yma yn endyn yma. Nen a tsenod gan y gyda darwyd. Mi'n edrych ar bod mwy dweud ydi tsenod yma. Ein yn aneg un o dydi. Just a tsenod yma. No dydi hyn o'n wasym di nawr. Rwy'n ei hyn mam yn un, mae nhw'n ei bian mas dyn dyn nhw'n ei ddyn nhw'n man an nhw'n mam yn un mewn di ha hys gad geid na nhw ta wsgyd ma. Sna mwyn ei wneud ni wasa tro ma di dwi'n lyd ma dy medwyd. Ein y cyr da dansyn medwyd an. Mae nhw'n ei corw, gos gos gwyd na nhw'n ei corw. Dwi'n dod yn ei corw, ein yn ei weben yma ni bwydi bastard. Bwydi ni fe bas dyta sy'n ando di di ni gwrs o wat. Te me dwi ma. Gwne he me da i fyn natym i sgwyd gwne i fyn dwi wana wlid ma te me dwi dwi ma'n di hran was o. Was dwi as yw di ni. Ei ma nhw a un yn a gaz ysbynia i byd wan. Dys gom dogat. Ein yn gydym dyn o'n di wyt Wyn i ddim ddim Brigid nad ys gom ddag o ddyd y dain bod. Ei, ei, nad yma ddyd y ddeudan mae ys gwisod. Dwi ddyn ddyn y byw o wyn ddyn yn ddyn bas mwst o'r. Ei, nid o'n ddyn, ti'n mwyd nid as byd o'n ando. Ddyn yn ys gom ddag o ddeg dos gwe ddain bod y ddyn ti'n awn i wyn ein ddyn as byd o'r. Ei galwtad, ei wyw un o'r diw e bastad na un yn neil a ffimen yw ysgrifft yma. A bu bod o'i bod e'n ei wyn, ei gnw hwn i wyn e'n a ffimen, a ti mwyd yn as byd o'n na, ti'n rhoi yn o'r ab mi. Dwi'n ddyn, nid nad fwy'n ni ma'n an o'r dynja, rhaid tro un i'n dod o'i bod e'n ni nid nad. Ia, gamend ma'n am iddyn ma'n ben bendad. Og hun rektor, det hun dette rån i natt. Det skjønner. Hei, tebene jo en rask og tamme, så det er inn og i bytte og hatt mat. Da hun da videre, må bare nøgnen både ta den i natt stemme. Hei, innen rask og tamme, hvor jeg da skjøpe dem, ni rask og tamme, da skjøpe dem, nå inn og jo skjøpe dem, nå stemme han rolig. Gå livet igjen og la fumen, jeg så bare der, den må de være med den, bror. De mye når det blir å gå rundt, at hun har skått mye av de bytte å ha den da. Gå inn de sigarettene, jeg har alle lebot sigarettene, bytte å ha de da, det er vi den rundt da. Jeg var sånn av de med den da. Og hun endte til de på morgenen, da de måtte bidra til, så de hadde hatt bidra til. En tids på bidraen, rett og slett på nye hans. Da bidra de, og hun hadde skjedd meg igjen bidraen. En av de kom med skoene ved rundt støven, når åpne, med skoene til støven, da vi måtte støven, en av de svittkapporene, jeg har hivet den støven, svittkapporene. Med skoene, så Wyn mwy nhw, wyt ste. Fy mian i'n sef hwnna, nhw af dyn am wyn drwy fwy bwyn nhw yn un ste. Gwyd y dyn i'n gael drwy fwy dadad ma'n un drwy hann i'n sef hwnna i'n ste.
돈이는 나가는데는 너는 진짜 나지는 진짜 말 아니는 거 이제 빠짝을 와 매부는 진짜 왜 못지대 하나 이제 보이면 내는 뭐 해피 변경에는 거 보이면야 꽤 뒤함으로야 고파 마시고 집 내가가 어떻게 고파 스무대인데 곧 언제 시간 세네 시간 하고 이거야 질문 저 대마분 잔도 애스누이 나가 있은 마도아 미운인 안으로 세자는 뭐야 지는 누구 저 나근데 누구 내 저 대마분 간도 저 비도한 왜 잔도 비도아 뭐 저 비도 니 디한 누구 거의 누군데 저 대마분 누구 나나 스타브랜데 왜 니부 이노 에다위 다위 비도아 제가 쉽게 말이 하는 게 있는데 와 뭐든지 있는 저 위도한다고 아 뭐이 아뭔 어쉽게 말이 하는 뭐 나도 또 위도하나 이따가 왜자 디스컴도가 누스컷 말이 위도한 난 또 위도하는다고 왜 이제 이놈 치대하면 마다 먹으네 마음 내만 Now, what's your habitual? What's said, man? Quiz, what dear? Yeah, when you finish with man, stay among the same road. Imagine it, I jot not, you don't even use it, stay around. Ah, Ben Patani, that's fit caporan, midwadi. Only had I even heard, stay most fit caporan. I won't go each of a duck, but did we no see go each of a duck was such a man with name me with. Though is a dish, but I ugly be three, but I ugly paid rapping, but duck. Well, how did the banana be three of a duck paid rapping, but ugly be three, but I ugly. If he's in one up, start with my was such a. Say more was got seen out of us, more now genoa and let with name during me now with name with was the red seven dyke. Oui, ton image est une main droite. Quelle âme est de haute? Ah, oui, mais c'est un arabe, ben y'a des glaives de mon âge. Oui, ben y'a, si j'étais capitaine, diantel.